හරයෝයිසා ඉම ජීන එම ගිය ඉඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඊඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතයි.